0: 91 MHz Divehi FM. Abadues emme gaatu.
1: මිහාර ගඩින් අගඩි ෆාන්සස් 4 මිනිට් මේ නෝදි හේක මෙගහර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩීග අලුගුණ මෙන් කුරිය මිගෙන්දා රාජ හෙඳුනා ෂෝග මිහාසවණක සිතුරු බෑවිරියක ගුලි ෆමිවනි මේ ෆහරු මේ දුසුම අස්සලාමු আলাইකුම් දුසු
2: আলাইකුම් සලාම්
1: දුසු කිහිනේ
2: දැන් ළඟ
1: දැන් එයි කීවෙ දැන් නුලේ බේනුමනි
2: ಮೊರಣ ರೋಷಿ ಕುದಿ ಕುದಿ ಕೊಂಡು
1: ಫುಂಡುವಾಲಾಣಿದು
2: ಫುಂಡುವಾ ಹೋದೆ ಮೊರಣ ಹುಣಿವೆ ಸಮಾರ ಮೀರುವ
3: හේවේ දැන් අඩුව හලාපේ සම
1: ශාමවානේ තයියාර කොල්ල
3: හඬුමා මොඩේ කාලා එකාලා
2: හඬුමාගේ ඒයි හැම ඒ දැන් හැම හඬුමාගේ බදලන් අලානේ හැම රොෂි
3: එහෙම තියෙබ ජේ ට්‍රයි කරා ෆහි
1: යාරස් දුසුමා කියා දීචි ට්‍රයි නොකොගෙන එදෝ මි නුකුරෙවිගෙන් අදි මි උනේ
2: ෆහි හැම එක්කතක සරි ට්‍රයි නොකොර
1: එකම ට්‍රයි කරන් ට්‍රයි කරානේ අදි ඉංගේ ඒ අදි තයියාර කොෆ දුසුමා කාරි බොනානේ
3: ಬೇರಿ ಮೆಸೇಜ್ ಕುರಿ
1: ಮೀ ಬುಣೇನು ಉಳೇನೆ ಲೋ

ගඩි මෙවැනි ඒගර් ගඩි එකකාවිස් මිනට් සාලිස් පස්සෙකුන් හඟාපා දිවහෙම මිගත් කරමිදනී එහුන් තෙරින්ගේ හොවන් ෂෝ මෙහාර ෂෝනිමුග හමෙන් ඇසමයොති හෙම එහුන් තෙරේගේ එම පහු මෙසජ් මි කියයාලනිග එම ලොබ්වා රහමෙත්තෙරයා මිතා මීටින් ගැනිතීම් වරම් මිස්වේ එකනි ඉඳ තිකුරා හිව්වරන් හොම සාබස් ගුඩ්ලක් මිලව අඩුව හා ලබ ෆෙන්න හිදු කොම්මතාකුම් නං අහා හිවනිය මේ අයිෂත්ගේ ෆරාතුන් ඇස්සවෙන් මෙසජ අයිෂත්ගේ එම එක්වරේ ರಹಮತ್ ತೆರಿಯಾಯ ಎಂಬ ಲೋಬಿವ ರಹಮತ್ ತೆರಿಯಾಯ ಎಮ ಐಷತ್ ಗೆ ಮೀ ಮೆಸೇಜ್ ಆಯಕು ಮೇದ್ ಕಶೋ ನಿಮ್ಮಾಲ ಮೀ ವಗತು ಎಸ್ ಮೇ ತಿ ಜಹೀಫ ಮೇದ್ ಕಶೋ ಗಸ್ ಬ್ಯಾವೆರಿವಿ ಲವ ಮೆಸೇಜ್ ಫೋನುವಿ ಶೋ ಗ ಬ್ಯಾವೆರಿವಿ ಹಮ ಹುರಿ ಹಾ ಹೆತರಿನಸ್ ವರ ಬಡ ಶುಕ್ರಿಯಾ ಮಾದಮಾವೆ ಸಮ ದಿಹ ಜಹರ್ ಹೆತರಿಂಗೆ ಹೌ ಮಿ ಶೋ ಕುರಿಯಾ ದಾಣೆ ಎಮ ಮೈ ಹೆತರಿನ ಮಾದಮಾಗ ಶೋ ಎ ದೌವತ್ ತೆಮು ಮೇದ್ ಕಶೋ ಎ ಕವಸ್ ಹಮ ಹಿಮೆಣಿ ಹೋವಂತಗ ಕಿವರ ಹಿಗಂ ಹೋವಂತಕ ಕಮು ಉಮ್ಮೀದ್ ಕುರಮು ಮೇದ್ಗ ಶೋನಿ ಮಲಹ ಫೀನಾ ವಾಕಿವಲಾಣ ವರ ಬಾಜವರ ಅಮಾನ ಕಾತಿರ್ ದುಹಕಂಗದೆ ವಸ್ಸಲಾಮಲೈಕಂ.

0: දිවෙහි FM දිවෙහින් නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුعූර්තකා ඛියාලුතං අනෙන් ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලූමාතා එකි එකි හුනර්තකා තජුරිබා එබ්බයිගෙ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගෙ හමජෙහුමා කුරි එරුමක් බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකී දු හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළෙරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගේ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙක්ගා දුලුගේ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅ්මිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකී බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැ තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුළුගෙ බේනුම් කුරුමක් වනී අංගවාෆා رسول الله صلى الله عليه وسلم ارشاد دبوا فا وا غوتوغا مسلمكو اچچ بونا نما بونام واني هيو باه هيو باه بونه وينن نما اچچ نوبونه هانو هورون ما مولو حکمت تریاکو ايناگه کودا داري فولا دين نصيحتيگا بونه فا وا کما ريوا كوري فاوي تيبا ميهکا جدلو کوگين بالي بيدانه اکمکو හනුහුරෙගෙන් බයෙන්නවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරෙ එහෙන් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශෙ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරාන්ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනතෙන්නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයේ එ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟට
2: ආදේස් කරන් දෙකකුමති
3: කලා හුදුන් සිපවකින්දා හික්කෑම් වාහකත අසරුකත රාගුතකායකු

0: Alternative hier FM, nur die Ecke Megahertz.
1: Lunch Break.
2: Lunch Break.
3: Lunch Break.
2: Lunch Break.
4: ලන්ච් බ්‍රේක් හාසමේ කොල්දනි හම අරමෙන් දිරියුණුම් ගමේ කංකම් ෆසේ කොල්දුමට්ටක කුර විදාන බය කංකම එගොතුන් දෙමෙ බලාලානි කටින් බෝඩා ගොළුන් හොරි හෙකකම බලාලානි ද ආමු කො එච්චි කොෂායරු කටින් බෝඩ් මේස්මදි මෙ බාටා ෆොන් නර වර්ෆසේ කස්සාලා කම් ෆහගේ කුර වේ ද මි වේදන වර ගින ෆරාත්ක එංගෙ හෙක් එකම එනමස් තම කියාල් දෙන මිගොත කටින් බෝඩ් හරකැති රුමකි වලින් ඇක්කෙනුම දිමාවා එමෙ බෝඩ් එ සබබු කමස් ෆහා කොලේ හාසුක ඔමා මාබල් නොත කවුන්ටර් ටොප් තොග මිමසල වර බෝඩ දිමාවාක ෆහග කුරේ ෆවාණ මිකන් හල්ලු කුරුමට්ටක කොෂම් ෆෙෂුම් ගේ කුරින් බාදිගෙ කවුන්ටර් මති ගතෙ ෆොති කොලෙ පාවාලා නොත කුඩු කොත් එම්මලාෆ බාදිගෙ ටිෂු ෆතුරාලාන් එෆෝ එතෙ ෆොති කොලු නොත ටිෂු මතිග කටින් බෝඩ් බාවාණ මිහින් හෙදීම තෙක්කමුගෙ සබුන් කටින් බෝඩා ಕೌಂಟರ್ ಆದಮೇ ದ್ವರುಗ ದ ಗ್ರಿಪೆ ನುನೆ ಹಿಫೇಟ್ಟು ಮೆ ಉಫೆದ್ದೇನೆ ದೆನ್ ಕೊಮ್ಮೆ ಎಚ್ಚೆ ಕೋಶಿಯಸ್ ಕಾಟಿಂ ಬೋರ್ಡ್ ಎವ್ವೆ ಸರ್ಕ ಕಹಾಗೆನೆ ನುದಾನೆ ಮೀ ಬದಿಗೇಗ ಮಸೆಕ್ಕೆ ಕೂರಾರು ಸಲಾಮಿತ್ತಿರಿಕಂ ಇತ್ರು ಕೊದ್ದೆ ವರ ಮುಹಿ ಮುಹೆಕ್ಕೆ ಮೀ ಕುಡ ಕುಡ ಬದಲಾಯಕು ಮಾ ಹಿಂಹಮ ಜೇಗೆನ್ ಅದಿ ಹಲುವಿ ಕಮಾಯಕೀಗ ತಕೆತಿ ಕೋಶಾದೆವೇನೆ ಏಮ ಮೀರೆಸ್ ಹುರಿಹಾ ಬೆಫ್ನಸಮ ಅಜುಮ ಬಲ ಲಾಣಿಕಮ ಉಮ್ಮೀದ್ ಮಿ ಕೂರನೆ

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනකි හාවරක. ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනකි හාවරකා.

මේ අරු ගඩින් ෆස් ගඩි හැමිනෙට් ඔර් මේ මිගඩීග කුරිය මිගෙන්දා ෂෝග බෑවෙරිවාන් නනොට් කුරුන්ගේ ෆුරසත මිහාරු හම වෙෆ මිවනි වරගින බේකම නනොට් කොල්ලා ෆේබවේ නනොට් කොෆවා ෆරැතකා ඔර් මේ වාහක දක්කාලුවේ තෝ මසෙකේ කුරමෝ මිදණි ඔර් මේ ගේහුන් තෙරින් එදිෆවා බයි ලවත ගෙනස් දෙමු මිහා හිසාබොන් ඔර් මෙන්ගේ මේ ෂෝග බෑවෙරිවාන් නනොට් කොෆවා එහුන් තෙරියකා ගුලාලුවේ තෝ මසෙකේ කුරමෝ මිදණි දෙන් කුරියන් හුරි ෂෝතකස් බලාලානන් ඔර් මේ මිරේ මේ කුරිය ගෙන්දිව මහම ජේෆවා බයි ප්‍රෝග්‍රෑම් තක ලාලා ඉරු මිෂෝ මි කුරියදනි ෆස්කඩි බයා හමයා ෆස්කඩි බෑම් බෑගඩි ලවේකෆෝ ලවේ කුරියදානි දැන් මග්‍රිබ් නමාද් වගතු මිවනි මියදු ෆස්කඩි ෆන්සස් අම්මිනේටුග හයින් නුජහනී සම මග්‍රිබ් වගතු වේබ ඉෂා නමාද් වගතු මිවනි හැග්ගඩි නුවමිනේටුග මිරේ කුරියගෙන්දානි ප්‍රෝග්‍රෑම් තකුගේ තෙරේග අග්ගඩි බෑගොති එවාහක me budadu gereki olmen studio ing wagutun kuri genda showing onna reinnu hamekeni den haftaage terein studio ing wagutun kuri genda program en nonnani budadu mire nonnani ekamaku ege badoga mi genesteni aggadi bæmyunna e wahaka den nuogadi bæg onnani laveka fo laven dihe jhar onnani audio wahaka egar jhar roti himen yutiraf me shotagas tibe frama intizar kurbanika mang ummid kuran mi ai sabon arbenge bæveri ka wahaka dakkala Assalamu alaikum. Candy. Anika sama masek ke kollana gulala veto.

0: ජමීසකුන්නේ එකලාංගේ තක්වාවරුම් හක්කු වෙගෙම්වා ගොතුගා තියබෑමිහුන් අල්ලාහත් තක්වාවිරවාශ අදි මුස්ලිමුන් කම්ගාවා හාලුගා මෙනුවී තියබෑමිහුම් මරුණවා හොෂකමේ
1: දිවයි FM 90.1 MHz.

ආලුවගෙන් වා හෙකිතන් එවරෙන්නම් අවමෆහම් වකි වකිවේ ඛිලාෆී මීහුම් ෆදෙන් තියබෑ මීහුන් වාෂේ බොඩු වෙගෙන් වා අසාබෙන් එවරෙන්නම් උටේ.

කොම්ම හප්තායකවිස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අම එකනි නෝදි හැක මෙග හට් දිවහි එෙමු ගන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අක්ෂේ ගුමත්තා දෙක් බැත්ත බැත්ත.

ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත ඇගෙනි කිහාවරක. ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා.

කොම්ම හප්තාකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනෑ හමයිකනි නෝදිහයක මෙගහට් දිවහි එෆෙමු ඒ කන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගලගන්නේ දෙක් අකිසේ ගුමතට.

Version 2.0. ධ්‍යායක මෙගහර්ට්ස් දිවේ FM මිගටි කමි ගෙනස්තෙනි වර්ෂන් 2.0 මේ සිල්සිලාගේ ෂෝතම් මි ගෙනස්තෙනි කොම්මේ හෆ්තායකේ හෝමතුවගේ මෙන්දුරු තේජ් සහායිරු ආෆ්රින් ආෆ්රිනකි පාකිස්තාන්ගේ මශහූර කව්වාලි ආටිස්ට් නුස්රත් ෆතේ අලි ඛාන්ගේ එම්මේ මක්බූල් එල්ලවා

මීසකුන් නටකා නෙරුවි එම්මෙ හෙ උම්ම කම් ගාතිය බෑමීහුම් වීමුයි. එහෙනී තිය බෑමීහුම් හෙවකන්තකං අමුරු කුරමුයි. අදි නුබෑකන්තන් නහී කුරමුයි. අදි තිය බෑමීහුම් අල්لهහං ඊමාම් වමුයි. ෆොතුගේ අහළුවරින් ඊමාම් වී නම එවරෙන්න්නං එගොයින් හෙෝකම් බොඩු වීස්කං කශවරේ. එවරෙන්ගෙ තෙරෙන් ඊමාම් විගෙන් තිබි මීහුම් වේ. අදි ඒගෙ තෙරෙන් ගිනමීහුන්නේ ෆාසකුන්නේ.

උඳගූ කුරුන් නූන් එහෙන් ගොතකුන් එවරෙන්න්න කත් තියබෑ මීහුන්නක් ගෙල්ලුමෙන් නොදවේ නැති. අදි එවරෙන් තියබෑ මීහුන්නා හංගුරාම කුරාණම තියබෑ මීහුන්න ෆොරගස්දී බලිවෙගෙන් එවරෙන් හිඟෑදා නැති. දෙෙන් එවරෙන්න්නකන් නස්රෙන් නුලිබේ නැති.

එවරෙන් වී කොම්මෙ තනිග්ගාවෙස් එවරෙන්ගේ මච්ච දෙරකමායි නිකමෙතිකන ලබ්වාාවේ. අල්ලෝහුගේ අහුදු ෆුලකුම් නුවත මීස්තකුන්ගේ අහදකුම් රක්කාතෙරකන් ලිබ්ගෙන්ෆුමුම් මෙෙනුවයේ. අදි අල්ලෝහුගේ කෝෆාආයිගෙන් එවරෙන් එඹුරි අව්ව අදි මිස්කීන්කං එවරෙන්ගේ මච්චල් ලබ්වාාවී. එයි එවරෙන් අල්ලෝහුගේ ආයිත්තක කාෆිරුවෙන් අදි හක්කකා නුලා නැබියුන් පතුළුකොන් උළුණු කමට්ටකේ. එයි එවරෙන් උරෙදුනු කමට්ටකේ. අදි උරෙදුම්ගා හද්දු ෆහන අලාදාකම්ගා එවරෙන් වී කමට්ටකේ.

ගේ එම්මෙන් හමහම වෙගෙන්න්න නුවේ ෆොතුග අහුළුවරින්ගේ තෙරෙන් සීදාකම්මති කායිම්ව තිබේ බයකුවේ. එවරෙන් රේගණඩුග වගුතුග සජිදකුන් නමාදකොරා හාල් අල්ලෝහු බාවාලිද්දි ආයත්ත කියවතේ.